එවරෙන්න තියබෑ මීහුන් රුහුමට්ටක එවරෙන් තියබෑ මීහුන් ගාතුගා හුවාකුන් උලේ නෙති ෆහෙ එවරෙන්න තියබෑ මීහුන් රුහුනස් හමකශවරුන් ෆාසකුව ගෙම්වා බයකම් අල්ලෝහ් රුහි වඩිගෙන්වා නෙති.

තියබෑ මීහුන් අමල් කුරාශ ෆහෙ තියබෑ මීහුන්ගේ අමල්ත අල්ලාහ් දෙකවඩගෙන් වානෙති අදි එකලාංග රසූලා විස්මේ අදි මුඅමින් තකුම් විස්මේ අදි නුෆෙන්න කන්තකයි ෆෙන්න කන්ත දෙනවඩගෙන් වාරස් කලාංග හසුරත තියබෑ මීහුන් රද්දු කරවා හොට දෙන් තියබෑ මීහුන් කොංගුලුන අමල්තගේ ඛබර් තියබෑ මීහුන් එකලාංගේ අංගවානෙති.

0: ಆದ್ಮೇ ಹರಗಡಿಂಗ್ ಹಾಕಡಿತೆ ತಿರಿಸ್ ಮಿನಿಟ್ ಮೇ ದೇವಿ ರಾಜ್ಯ ಕಡಾಣ ಮಗಂದನೆ ಬಾಜರೆ ಹೆಂದನೆ ಮೇದಕ ಪ್ರೋಗ್ರಾಮ್ ಗಳವೆ ವಾದ ಕಲ ಮಗಂದನ ಮಾಲೋಕೆ ಟ್ರಾಫಿಕ್ ಕಾನೂನ ಗೆನೆವಣ ಬದಲತಕಾಕು ಸಮಾಕ ನಂಜೆ ಕಂತತ್ತ ಹೆಕಿ ಕೊಬಾಹೆ ತಾವಣ ತಿಬೇಫುಣ ದನ್ನವಾದ ಹಬಾಣ ಇಂಗೇತ ಟ್ರಾಫಿಕ್ ಬಡತಿ ಜುರ್ಮಣ ತ ಹಿಮನೆ ಗೊತ್ತ ಕಾನೂನ ಮೆಹಲ್ ಅಮರು ಅಮಲ್ ಕುರಂ ಫಿಶಿ ವಾಹಕ ಮೇಡಮ್ ಬೇಫಳ ಕಮ್ಯಾರ ಗುಳಿ ಮೇರಿ
1: ಅಸ್ಸಾಂ ಅಲೈಕುಮ್ ಹಸಂ
2: ವಾಲೇಕುಮ್ ಸಲಾಂ
0: ಕಿನತ ಹಾಲ
2: ಯಾರೋಳಿ
1: ನವೆಂಬರ್
2: ಡಿಸೆಂಬರ್
1: ಅಣ್ಣು ಫೆಬ್ರವರಿ
2: ಅಣ್ಣಾನಿಕಮ ಮಿಹಾರು ಮಿಹಾರು ಮಾರ್ಚ್ ಏಪ್ರಿಲ್ ಹೂಣು ಗದವಾ
0: ಟ್ರಾಫಿಕ್
1: ಕಾನೂನ ಗೆನೋಣ ಬದಲ ತಕ ಹಾಕಿ ಕೊಬ್ಯಾತೋ ಸಮಾಲ್ಕಂದೆ ಕಂತ ತಕಿ
2: ಕಾನೂನು ಮಿ ಗಾನೂನುಗೆ ಬಹುರಿ ವರ್ಗಂಗಳು ಕಂಕಂ ಇಂಗೇತು ಹಮ ಮಿಹಾರು ಮಾಲೆ ಸರ ಹದ್ದಂ ಹಾಸ್ತಕೊಂ ಹಮ ಬೇನು ಜೀಪವ ವರ್ಗಿನ ಕಂತಂಗೆ ಬಹುರಿ ದೆನ್ ಮೀಗ ಹಿತಾಮೇತಿ ದನ್ನವಂತೋ ಮೀಗ ಅಳುಗೊಂಡು ಎಮ್ಮೆ ಕಂಬೊಡುವ ಕಮ ಕೀ ಅಳುಗೊಂಡು ರಸ ಕೀ ಮಾಜೆ ಉತ್ತರುಗೆ ಎಮ್ಮೆ ಬೊಡು ಆಬಾದಿ ಎಮ್ಮೆ ಗಿನ ವೆಹಿಕಲ್ ದಿವಿರಾಜ್ಯಗ ಹಮ ಅಳುಗೊಂಡ ಹಿಯೋ ರಿಜಿಸ್ಟ್ರಿ ಕೊಪ್ಪು ಎಸ್ ಮಿ ಗಾನೂಗ ಅಳುಗೊಂಡ ಮಿಹಾರು ಅಡುಯೇನಿ ಮಾಲೆಗ ಮಿ ಉಪದ್ದ ವಾಹಕಿಯಕಿ ವಕಿ ದಾಯಿರಾಣ್ಯ ಉಪದೆ ಮೀ ಎಗ್ಗ ಮೂಲದು ಹರ ಬೆಹೆ ಗೊತ್ತು ಎತನಕ ಮಿ ಹುರಿಹ ಲಾರಿ ಜಮಾವ ಮಿ ಜೆಹೆನ್ ಜಮಾವ ಇರುಗ ಅಳುಗಳು ಮೆಂದ ಹಚ್ಚಿ ನಿಹಾತನ ಹಗೀಗತು ಬುಣಂಜ ರಟುಗೆ ಮೀ ಎಗ್ಗ ಮೂಲದು ಪಹರು ಮಿ ನಗ ಅಹರಿ ಫೀಮಸ್ ಎತಂ ಮಸಕತೆ ಕೌನ್ಸಿಲ್ ಕುರಮುಗಣ್ಣರೇ ದೆ ಮಿಕಂದಾನೆ ಗೊತ್ತೆ ಅಳುಗೊಂಡ ನೇಗೇತಿ ಏ ಕಿಯಾಗೆಂಬಸ್ ಮೀ ಎಬ್ಬಸ್ ಕಹಲ ಮಗೆ ಪೆನ್ನನ್ನೆ ತೀಮಾ ಅಳಗೊಂಡು ಮೀ ಕಬೂಲು ಕುರನಿ ಮೀಗೆ ತಫ್ಸೀಲ್ ತ ಸರ್ಕಾರ ದೇಂಜಿಹೇನೆಯಿ ಈ ಅಹರಮೆಣ್ಣ ಕಬೂಲನ್ನು ಅಹರಮೆಣ್ಣ ರಸುಗೆ ಮಗುತ ನುಹದಿ ಒವ್ವಕ ಅಹರಮೆಣ್ಣ ರಸು ಮಗುತಕು ದುವ್ವ ಉಳಂದು ನಗ ಪಿ ಮಾಲ್ಯ ಗೆನಸ್ ಮಾಲ್ಯ ಸರಹದ್ದು
0: ಎಲಾರಿದೆ
2: ದೇವನಕ ಮಕಾನ್ ಮೀ ರಮೀಸ್ ಅಳುಗನ ವರ ಪಾಹಗ ಕುರವೇ ಕಮೆ ಮೀ ಬೊಡತಿ ಮೀ ಹುಂಗೆ ದಿದಜೆಹಿ ಹಮ ಕಾರು ಕೊಳುತ್ತ ಎಹರಿ ಬೊಡತಿ ಕಾರು ಕೊಳುತ್ತ ಹಮ ಹಿಂಗಮ್ಮೀನ್ನ ಪೇಮಂಟು ದೆತ್ತ ಮೀ ಮಾದೇಫಳು ಸೆಂಗೇನದಿ ಅಳಗೊಂಡಕಿ ಮಜೀದಿ ಮಗುಳೆ ಬಿಹಕವಾತಿ ಮಜೀದಿ ಮಗುಕಿ ಎಚ್ಚಹಿ ಪಾಕುರು ಮನಾತನ ಎದೆತ್ತ ಮಿಹಾರು ಎಹೆನ್ ನಮಸ್ತೆ ತನ್ನೆತ್ತಿಯ ಪಾಕೊಂದ ನೆಹೆನ್ನ ಪೇಮಂಟು ಮಚ್ಚ ಹಿಂಗೇತ ದೆಫುರೊಳಗೇನ ಪೇಮಂಟು ಮಚ್ಚಂ ಅರ್ವಾಹ ಮಿ ಒನ್ನನಿ ಯೋ ಬೊಡತಿ ಕಾರು ತ ಎ ಕಾರುಗೆ ಬಹುರೆ ದಿಹವರಕ ಪೂಟು ಹುಳಾನಿ ಬಸ್ ಎವರುಗ ಬೊಡತಿ ಕಾರು ಪೇಮಂಟ್ ಎರವೀಮ ಆಹಾರ ಮೆಂಗ್ ಕಿಹನೆತ್ತ ಹಿಂಗಾ ಬಿಂಗಾವಾ ಮಿನಿಸ್ಟರ್ ವೆರಿಮೀ ಹೆ ಅಳುಗಂದೆ ತಪಾಸುವಗೆನ್ನುವಾನೆ ಗಾಣು ನುಗ ಕುರುಮಚ್ಚೆ ಏಯ್ ಮಿನಿಸ್ಟರ್ಗೆ ಕಾರು ನುಗವ್ಯಾದು ಬಾಬಾ ಹೊತ ಏಗೋಸ ಬೊಲಿಯುವಾಸ ಜಹಾಚ್ಚೆ ಜಾಂಜೇನ್ ದೂರಿಮನ ಹುರವೆಂಜೆಹೇನ್ ರಮೀಸ್ ಏನು ನಕೀ ಕುರಂಗದ ಗಾಣು ತಗೆ ತೊಮೀಗೆ ಬಸ್ ಅಳುಗನ ಸತೇಕ ಪಸೆನ್ ನುಗರೆನ್ ಕ್ಯಾಕಿ ಅಳುಗನು ನಿಹಾರು ದನ್ನವಾನ ದೆನ್ ಅಳುಗಂಡ ಕಿ ಹಿಯಾಲ್ ತಪಾತು ಮೀಹಕ ವಾತಿ ಬಾದು ಕಂಕಮುಗ ಬೊಡತಿ ಎಬ್ಬಸ್ ಮೀಹಗ್ಗೆ ದರಿಯ ದುವ್ವಾ ಇಚ್ಚ ಮೀ ගානුනුගේ දරුන්ගේ ගානුනු එක්කම වෙස් මේ කුමාබුඩු අමලෙ නුහිංගාන මි එවගුතුන් එවත කම හිංගාප නැහෙන්නම සම ජමල්ගේ පොඩිය දාන දැන් අනෙක්ම කී මි අලුගොඬ ගබුල් කුරුවේ කම ඉංගේ තොහ වරන් ආ උලන්තන් එබ තෝකොක නග නගාවතුන් ඒක බෙලෙනේ වෙරි පරාත්තම් ලක නුගමොසි හාලතෙක්ග මි නත්තාලු මුගේ බදලුග ඒ හැම රංගල කොන්ඩිෂනක හොන්න වරුගත සාකල් රංගල සාකල්ත අන නීලම් කියුන් ඒ රංගල කමෙන් ගේත ඒක රෙජිස්ට්‍රි ට්‍රාන්ස්පෝර්ට් බාස්ල පප නීලම් කියම්දි ඒ නීලම් කියා ඉරුග එකමකු නීලම් බොස් කරනවා නේ ඉංගේත දවුල මුස්සන්ජුවන් තින්දා ව්‍යාපාරියක උසෝල මිසාලක මාලේ මාකට් උග සීසා සන්තාක හැද්දි හැද්දියන් හොන්න සාකලේ ආදීක සාකලක අග නීලමකේ කියාවක නීලම පෙරේන අදා නීලමක එම්ම මැච්චෙන් සාකලෙක් ගරේ වෙලියෝ බලාව නෙගේන මින්බරා ඇති කඩ අලාගේ මි රංගල මින්බර පුරි සාකලත නත්තාලාගේ කමෙන් නෙක් නීලම් කියම්දි එයි දිවහි රාජ්‍යක ආබාධික මියදු මිතිබි මිඩිල් කුලාස්ක බීහුන්තක් එච්ච දුබ්බානෙක් තෝ නතිගත මොනන්‍ය අනුවදිය පස්සන මියුන් ඔන්නානේ පුරෙඩිටන් නද මේ සක්කෙන්නකම කුරේට නගා පොන්නානේ වියදකි මේ එකියේ තන්තනු මීහු ලදුකන්නාන තින් දීමා ශාකලුව සීබෝඩුග සීතා පියවා දෙනියන් තන්තනු මේ සීබෝඩු නුදෙනි ඉගේත සීබෝඩු නුදෙන කමකු උන්නනි හැම කුරේට කොම් ඉස්ලාමික බෙන්කෝ තුරුකො නූනි බෙන්කෝ මොඩල් ඉස්ලාම ෆයිනන්ස් තුරුකො මේ නගාව මේ ඉන්නනි හැම ලෝන් උසූල් කුරුහාන් වසර මුස්තනි පියවා එහෙන්දජ කම වඤ්ඤා ගොතම් මීස්කන් හිංගාසිකම ව්ඥා වරක්ගින මීහුන්න පසේහතක වගෙන්දාන දෙන් හම හාස්සකු මළගොඩු හම ඉගේතෝ මී තම්පීසු කුරුමුග අගීගත බුණඥා බොඩෙක්කුඩෙන් අලගොඩු ගබ අලගොඩු බේනු මනි නීග ඉස්තිස්නා නොවු ඒ ගානුන තම්පිසික වරන් හරුපරි ගානුන් මිය ජවී රාජ්‍යක එක්ගම උලඳු පහර දුබුමුග ගානුන මී අමයිකනි මාජියන් යා ගානුන්න විහිරාජ්‍ය හොරිහාසකම් මේ පොළ මේ ගානුන හිඟා දැස් තෝ ගානුනත් වෙච්ච අද්ම නැහිඟා නැත ඒ උසෝල ගමත්ින් එන්නම මාලේ සරහද්දු ගොත්ත මිකම් මියෝති බොරු වෙප දැන් ඉන්තිහා දරජ්‍ය අන්න පොර හිතා මිකම් ගොස්ස මියෝති මාලේ සරහද්දු ග එහෙම් බෙජ කම වඤ්ඤා මේ උසෝල තපුගේ තෙරේග හොරිහා බේ පුළුම් බ අලුගොඩු දන්නවානි හැම උලෙන් මියතු මජිබුර දැන් අලුගොඩු ඔස්ස මිගේත වරන් එදේ කම කුරියන් තනුග මේ බොඩති නුරක්කාතරිකොන් මේ දුව්වා මීහුන් දුව්‍යයන් එක්සිඩෙන්ට් වෙජ්ජකම වනියා එමිය උමුර සස්පෙක් එමිය අයකදෙන් එක්ගමු ඇච්චි දුව්වමක ලයිසන්ස් දෙහෙනකම නෙන් ඒ කිව්වෙග මිගොතන් මිකම් මිසාලක 520 ත්‍රියස් විශ්සකන් අහරවරු එබ ජෙහෙ පස්සහරෙන් කඩාලන් එබ ජෙහෙ ඒ කමෙන් ඉස්සාව පුරඥා එබ ජෙහෙ අලුගොඩ මිදේතර රමී සුමන්න උද්දස්ස පෙනි පඩා ගන්නානේ බුරිජු මතින් ආරවන්නන් හීවි ඒ කොතරුතක තෝචිත සාකලෙන්න මීහු වරදමා ලාභය මිකහද ගොත් ගොත බුරිජු මති ගති කොම්බදම්බර කම වියස්ස දුබ්බුමකි මී ගානුනා හිදාප කංක අනෙක්කාද මාගේ මියෝ කුඩ මියෝ තොජී වන්න තාවස් මීහු හම අල්ලරි අහියරි කොල්ලාම චූස් චූස් කොබ්වාලා වේදනි කොන්තාක දාන්තෝ විත ගොස් එන්නම අලුගොඩ දිවාවිකම රමීසුම් කියාගෙන අලුගොඩ වෙද්දෝ හෙඳ නොලගොඩක් ප්‍රශ්නමාල කොක්කෙන් කොබී පොලා වෝටන රංග අන්න මිය කොම්මේ ඕ ආයිත දෝහෙක හෙඳුඩු හබ්බාරු ස්පීටුග ආ සාකන ඉගේතෝ දැන් අලගොඩ මෙන්නකි දුවක්ති මියුනවා අලගොඩ මෙන් අන්නාන අලගොඩ මෙන්ගේ සෙම් වරුග ඒ කොන්ට්‍රෝල් කුරවේන මෙම්බරු අලගොඩ මෙන් දානි සාලි එහෙම වෙජකම වඤ්ඤා එක්කල ඉරුකොලකු අලගොඩන් ආ ගාඩ්ගඩක පුළුවන් යන්නේ නැ නු රමීසු මී එයාපෝර්ට් මී වාහකියකි මී අනේ වන්නම් ඉන්නාන ජාගයි එදේකරෙන් ආස ඉන්නාන එයාපෝර්ටුක උලේ මීහුම් වන්න ඉන්න එහිසාබුන් එෝති එමිය එෝති එක්කො දෙමිව නිබුණා ස්පීඩුක අවහ තංකුඩවදෙන් අවහක් කන්නේගේ අයි එක්සිඩෙන්ටම
1: ට්‍රෆික් කාඩුන ගෙන බදල් තකා කොබෑතු සමල්කන් දෙෙන්ජහ කන්තත්තේකි තිබෙ ෆුනන් නොට් කරෝම් ගෙන්දෝ

0: බිස්ම නිදනේ ඒවිස් කනවෙන් තුනිදවුලේදී ඒක ආද කොත්දේ මම්ම එපුනේ තෙදිගේ හුදන්නේ මම්ම කියහා වරු පලිවානද දවාලද අතර දම යවුනනේ තිකු දෙන්න කායි තියෝ දමක මේ නිදේනීවෙස් තිකු දෙන්නේ දෑගෙනන්න පුරිහාකු දෙම් වෙස්වානේ යකොත ආද කුරන්
1: මේ මුඤ්ඤස් මියාරු මිහින් කියාවරු වරම් මදු පහරකු නෝනි මගේ දෙකුකුළු නිදානේ මිරේ එහෙන් තිබෙවුනි මා මජා කුලිවරක තිබීම දෝදරි ෆුළු මෙන්නේ
0: කොම්මරියකු සහයන් කොම්මරිස් කියකම් එම සියාරේ කුරක් ඒ හම ආලු වහු වාලි බලාල රේගන් වහරන්නේ මසක දෙන්න කුරා බයිකේ ගියා වියාරේ කුපදෙන් නිදෙනි අදී හාවදී ආයලා කුකුළු එස්සෙන් අවහ නිදන් උනේ දැන් අහ දෙන්නනි
1: එංගා කන්නසීබු තිරෙන් ආම අවහ නිදුම බාරකන් එබවේ එත බාජ වෙරියකන් එදෙන්
0: නෙන්දනි අනිකාවිස් තෙතින්ද වස්පරන් අන්නානා ආහරි මින්ති දරුකුරනි ආහරි මෙන් එම්මෙන් එනුනු කිහික්කම වකුතු හෙත්තන කුඹත්තන වානි දුවහක මාදමගේ උපාවිදක වන් එදෙන්
2: ආ

0: ගමෙන් තිෆෙන්ගනුන් අරානේ කොන් එරකුන්තා ගෑම මියන් ඉරෝස්සනේනු මුලි දුවහු දරිෆුල් මගේ ෆාතුන් දුව දුව මම්ම මෙහුනනි නුලාහෙකු වරු බලි වෙෆා
1: ආරෙමෙන් මම්ම ගාතුක බොනනේ ආරෙමෙන් ගාත නාන්නාශේ
0: නෑස්වානතා මම්ම මෙහුනනි දරිෆුල් මෙන්න කම වෙදානේ තිබිලු වියා
2: එවෙස් කමෙන්වානියෝ
0: තියෙන් බොනා කන්නේගෙ කලෝමිගේ දත්ත බොවෙස් කාලී මම්ම තියෙන් දූ කොල්ලාප තිබ්බා
1: දත්ත බෝ කාලීරකු ඕරල දොත්ත නුදක
0: ඒන දැරිෆුළු මෙන්න නුවිහා
2: එන්
0: මාකනාකලෝ
3: ವಾಹ್ಯಗ ಮಿಹಾಯಸಾವಂಗಾರು ಕೀನೆ ಮಿವಿ ಹುರಿಹಾ ಜನವಾರು ತಂ ಅವಾ ನಿದಂ ಆದ ಕುರಾಣೆ ಬಾ ಅಡುವ ಹೆಚ್ಚೆಂಗೆ ಅದಿನುವೆ ನಿಮೆ ವಾಹಕೆ ಮಾನೆ ವಾಹಕ ನಿಮೆಂದೆ ಅಡುವ ಹಾಲ ಇಂಗೆ ಮ್ಯಾಫ್ತಾಗ ಮಿಗೆನಿಸ್ತೀನ್ ವಾಹಕ ಕುಳುಮ್ಗ ಬ್ಯಾವೆದಿವಿ ಅಲಿ ಹಸೀನ್ ಫಾತ್ಮತ್ ಶೀಪಾ ರಮ್ಲಾ ಇಬ್ರಾಹಿಂ ಫಾತ್ಮತ್ ಸಮಾ ಆಯಿಷತ್ ನಸೀಂ ಶಹಾಮಾ ಆದಿ ಅಜೀಜಾ ಫಾರೂಕ್ ಮಿಹಾಯಸಾ ಮುಫಾತ್ಮದ ತಮ್ಮ ವಕೀವಲನಿ ಇರಾದ ಕುಡವಿಯ ಅಣ್ಣ ಹಫ್ತಾಗ ಮಿವಾಹಕ್ಕಾಗ ನುಣುಮಿ ಬೆಬ್ಬೆ ತಿಗುದಿನ ಗೆನಿಸ್ತೇನೆ. ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ.

0: Assalamu alaikum.
1: Wa alaikum salam. Donta halu kinita.
0: Donta halu rangaru. Fatun ko bali ve ulaka ingeta.
1: Ah donta. Komme do ko salu bala. Bernu mahiteri ka for ko demu midani. Donta kambot noe. Fatun ko ekanya noane. Kokko ekanya ulati doctor da kam mes ta divaneta. Ehme me kam me sar me mara farwa teri kamai ki ebakora.
2: එංහා සතරසේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්
3: දිවෙහි රාජ්‍යයේක අඩු ගඩේ මිහර් මෙන්දුරු කුරි 11 ගඩේ 15 මිනිට් මී දිවෙහි රාජ්‍යයේ ගඩෝ

0: කීරිත කොරුවානකි එම්ෙ මතිවරිෆයි
1: එපතු ගවා බයෙන් ආයත්තකා සූරැත්ත බාබා ලෙබ්වී තපාත් හාදිසාතකා සබප්තකා ගොඩගින්
0: එ හාදිසාතකා සබප්ත එහුන් තෙරනා හමේ ගෙනස්ටනි
1: සබබුන් නොසූල්
0: ආදිත දොහ ගෙහිඳුණු දිහකට තිරිහුන්
1: රිපීට් හොම දොහගරේ දිහකට තිරිහුන් අදී හොනිර දොහගෙ මෙන්දර එක ජහයර
0: හමේකනි දිවෙහි රාජ්‍යේ ගඩු
1: එංහා 4349 kHz මීඩියම් වේව් අදී අඩ්ඩිහෙනු මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
0: ඉන්තිසාර කොල්ලපා
2: ඉරිතියේ මති වෙරි ෆොතේ ෆාගති මගායි හිතායතේ

උපාවිර හවිර ෂෝයක මියදු තිහුරියා කුදින විපත්තල කෝරි රෂ්වන් බේබේ රෂ්වන් බේ මිගඩීග මිහිරි ආටිෆිෂල් බීච් සරහද්දුග අන්වර හිකම් ලාවක ෆෝ පත්තල කෝලි මිතාම කුදි මදෙන්නව අර පැවර කුදි මිතා යපතිබේ එහෙම අනික්කව

0: Yedo. Ehem mahinga masikate furiham kollamado. Eka ka hataka demedum number nagam mejade ekamaku 2 deka hataraka hemati nagafa. Ehem kon number nagani.
1: 4
0: 4 meti nagafa. Dehem kon number nagani.
1: 7
0: 7 inga 7 goy masik ke balando. 7 gamati de tin jumla kiya masikate. Mega beba dakkana jumla take dakkalima. Malkam chain bebe kiya den jumla igota. Inga tayarata.
1: No tayarano.
0: Tayarado. Tayariya mati furta ma jumla. Kiya de bebe.
1: Hedumuga ore kula jahi fae.
0: Barab barabar dengin jumla.
1: Mama warar rangale.
0: Timman jumla.
1: Fatis namada helam vane.
0: Barab barabar waram mol kuche mashallah. Benen te mahadiyae.
1: Labba benun hadiyae.
0: Benen do he mi far masikke furiham kolli mati be meng faratun warang. Rangal hadiyae. Kamade hadiya.
1: Labba.
0: Kamu tiga tere guri kuche hi bani.
1: Es khushiye.
0: Khushi hai. Ti hama sidre denge ya gose ti ti khada hane kamunge.
1: Labba.
0: Ufa vechi ta.
1: Labba.
0: Ufa vechi avaro ufa vir havir kai the bebe. Malka ya ehem faro ko badal wan kamu me dikurenge.
1: Labba. Insha Allah.
0: Ah insha Allah. Adi bas. Eh tere kuchha ka wahan ka dakka da nang. Mihar hingamong hingamong gosa. Me ade buni ane kahen kuche kariya me har me ade assalamu alaikum
2: wa alaikum assalam
0: padne me kiyani
2: neela
0: neela
2: neela
0: neera neera me ade khombe ka ko astole artificial beach
2: kule
0: kulen vegen kokkoya mamme ya emme nay ko gasto neera concrete ga kiyawani
2: tine
0: tine ga kiyawanya wara jumla kiyang gane ta ne gane masikke kollade do jumla kiyang e bohori ekakun hataka number takenge ekamaku deka hataraka hataka naga fote ma kon number denna gane
2: deya
0: de naga fote baaki meeni eke tine fahe haye
2: haye
0: haye inga haye goy masikke balama haye ga miyotti de tin jumla kiya masikka tenge මේ දක්කාලා නම් ජුම්ලතක දෙකීම ජුම්ලහම ලේෆ ඔයි ගොත බේබේ කියා දෙන් චේනේ. තයාරතා. තයාරතා. එහෙම මෙම මෙති ජුම්ලා එගේ. මේ ජුම්ලා කියා දෙම් වේ.
3: කියා දෙෂම්.
2: කම් මේ.
0: මෙති ජු. කියා. ඊක ජුම්ලා ගමති. හුකුරු දුවහු මූද දියයි මේ කියලා බේ.
2: හුකුරු දුවහු මූද දියයි.
0: දෙන් ජෙහිකෙන් ඔය ජුම්ලා කියලා බා අබදුස් බස්සහම් වාන
2: බස්සහම් වාන
0: අදෙෆාර් කියලා
2: අබදුස් බස්සහම් වාන
0: තිම්මන ජුම්ලේ මෙති ආයිලායා එක්ක වගුතු හේද කුරම් වාන ඒකත කියලා බා
2: ආයිලාග වගුතු හේලම් වාන
0: ආයිලායා එක්ක වගුතු හේද කුරම් වාන
2: වාන
0: අදෙෆාර්
2: Thank
0: you. එම් වීම අනිකාවෙස් හංගමු මිදණි කුච්චක අදිමා වේතෝ මිය බඩ ආටිෆිෂල් බීච් තෙරේක බේබේ හංගමුන් දායිරු අනිකාවෙස් මිවණි කුච්චක අදිමා වේ මිෆාර මිදිමාවි කුච්චායා වාහක දක්කා දන් හංගාතෝ අස්සලාමු අලයිකුම්
2: වාලයිකුම් අස්සලාම්
0: කොන්නෙ මේ කියනි කොක්කය
2: ඊනල්
0: ඊනල් ඊනල් ඊනල් කොන් ග්‍රේඩ් එක කියවනි
2: පහේ
0: පහේග්ගා පහේක කියවන්නා ingene ta jumla furi hama kol
2: labba
0: ingene do ekamaku furi hama kuren che masekke ingene number enne ge mege me nunaga hori number ta ki ekaka tinaka fahaka kon number nagad

අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කංහුරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශ.